0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවාලු හුසි ඉතනය ප්‍රග්‍රම රඩියු ද්‍රම කොකොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම්විඩු මයි ඉහ රඩියු ද්‍රම කොකොසන්. හනිස්සන් ඔහින් ඉත රෝණහමුතු කොන ද්‍රම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩන් ස පොසිතිීවු ඉහ සිරනිරල සවන් නොමොස් ඉහ සිරණි කොමනිඩාරි. අතුලොරි ඉතා කෙක්ලයන් දියුතන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුව මනඩියාන නුඩරති විෂ්ටා පිංාලිින් හක් බිත්මාලු නොමෝෂ් මන ඇතේල් නුඩර ඇතිවිස්ත කොකොස බැම්විඩු බා මනනයින්රුව
1: බ්‍රිගඩ මනදේසේ.
0: දියක් හවහහු හුසි මනඩියාන මනඩියාන ඔන්සා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනය මෝරි සිඩා ගෝරණේ. ඉහ බලන්සුක් බිත් එන්ත්‍ර සිර කලයි.
1: මන්දේසි තුරවනි හනොයින් ඉතරෝන ඉහද්‍රාමනේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනියලෝස් නෝ ඉහ බලන්සුක් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන
0: ඔයින්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත් ඉනම් බෙල ත්‍රෝකනිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කලයි. නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ජුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ.
1: සිං හවනුවෙන් න්‍ය බේලෙ තම්බ ඩවිීත් හුසුන්ය ඉනං හතු හලු බතුරුම හොඩි සුපොර්ත බනත. නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවම් බසිරණයවන්.
2: ලෝෂ්ටනි ඉතරෝන ඉහ ද්‍රමනේ ය සවන් නිබේ ඩවිීත් හලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිඩන බෙ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෝ ප්‍රශේ සම් ය නේත ය හතයිස් නෝනිය ස්පේස නිනිය කොන්තේන්ති බයිහ වෙෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහින් මන ඇතෙල් කුලියෝන ගතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සං පොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ජුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ ඇතවන් තුයිර් මන්දීනය හනොයි ඔයිසා හො නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සෙලු කිය කොමනිඩාටි නෙබ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැත නොඩවිත් ෆයිසිරන ස්පරෙන්ශය බා කොම්ඩැටි සිර කොන බාසිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිර ලඩුම් ෆහැක් බීත නෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීත නෙසං. පොති දෙසිජං හමුතුක් නොහලො බලන්සුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නො සිර සෙන්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෝ මලරන්නේ ෆො බෙන්ෆිසි ලස් බ ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මාන.
0: මන ඩියාන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝන ඩවිීත් හොනේ ත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොන බ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමනිඩාඩි එන්සිරාල්.
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙල හනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ ඩෙසිජං කොනබ සිරණ ඉසි ලොලොන් ඉම්පොර්තන්තය.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩිස ෆිව් සිරණ බේ කොමනිඩාරි සිරහ සෝරු නොමෝස් හමෝසුතන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිර බෙල හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමනිඩාඩේ.
0: ඇතවන් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහින් කුලිය හොනේත නො අන සයිඩතාමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නෝ ඔයිසා හෝ අලින් මනෙ සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තු මස් අජුඩා ලබරික් මනෙ සිර තු රෙස්පේත ඩිසිසන් සිරවසි එම සෙලුක් නෙබේමක් අතු ඉන්වෝල්වේ ඉහතිවිඩර සෙක්සුවල් රුම මන.
0: ඇතවන් සයිඩමක් ඉතනිය කොමනිඩාඩි සිර බෙල හාලෝ අතු රෙෂ්පෝන්ඩේ බ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහල බලන්සුක් බීති හසිරණරල සවන්්
2: ඩියක් මන්දෙසි හවහනුවෙන් සවන් සිරණෙ බෙලය කොන්තෙසිහ කොමනිඩාඩේ සෙබයින් හිර එම හෝතු තක් බේත හමූතුක් හොඩි හලවා සවන් රුම නැබේමක් සේෆෝ බෙනිෆිෂු බයිහ මෙම්රු කොමනිඩාරි සිර සෙල්ලුක්.
0: ඩියක් මැබේ ඔයිසා ඉතනි හනොයින් කොනබ සිරණි ඩිෂ්කු සවන් හෙන් කොන්තුරු කොමනිඩාඩනේ ඩිය කලයි.
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවින් සිර සේ ඉන්තරෙස අප්‍රෙන්ඩේ කොනබ සෙක්සුවල් ඩාඩි එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිර උස්සී හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතොනොමානෙ.
0: ඇතවන් අහරෙන් මන ඇතෙල් ඉඩේය කඇති විඩාඩි සයිඩඩේත් මක් සේ අජුඩ ක්‍රියරෙල සවන බේ ෆාහෙ බලන්සුක් බීත් නො හලො කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: How ano yung mandesi? Consentimento mo sa ajuda komunidad sira, ato ajuda sira niwan sira, no ajuda komunidad sira, ato yung komunikasyon na bena kloke liutang, honesto, no respeita, bain hira envolve yung kwalker atividade sexual ruma.
1: Sa itama kita precisa halo yung komunidad, ato asegura ida ne, bele acontece, bele halo yung tenye komunidad ka o insa?
3: Tuir hau, diskusan kona ba consentimento hanesan parte idane be importante tebes, tamba idane bela ajuda joven sira hatene kona ba saúde sexual.
1: Obrigada barak ba mana Diana, no mosh mana Etel, no bema Dada Leona iha programa idane. Hau hanoin katak ita hotu iha bit hodi halo itania relasan sira iha balansu bit, no ita mosh bela ajuda ima selu ko di halo buat no bema hanesan. No ita hotu iha responsabilidade atu foti asaun hodi prevene violência sexual iha relasaun. Barona nain sira, kari kita hetang experiência violência iha uma, bele visita hamahon do TL, hodi kontakto numero redi referral nebe ita prefere. No kari kita hakarak atu hetan tratamento, documentação konabakanek, aconselhamento, acomodação temporária, bele kontakto pradet, Fatin Hakmatek. No kari kita hakara katu hetang asistensia legal, no acompanhamento ba violência nebe itahasoru, bele kontaktu alfela. Obrigada barak i ate tempo selo.